0: නුවදියේකෙ මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම් ගාතුග.
1: ආහාර මෙන්නකී මුරක. බයි මියුනන් හීවෙ ෆෝන්නනේ ආහාර මෙන්නකී හැමේ කණේ ගාතකෙකම. හගීගතු ගාහාර මෙන්නකී මේ ප්ලැනට් ක දිරිහුරි එම් මේ පොඩු එං ආයලා. ආහාර මෙන් හෙදමුන් අන්නතා 250 මිලියන් ආහාර වේදානේ. එකමකු ඉන්සානුගේ අමල්තකා හෙදී මිහාර ආහාර මෙන්ගේ ෆස් බෑක් ඔෆ් වේ බෑනේ තිහිඟච්චි. ආහර්මෙන්නකී අඩීක වායිච්චේ. එහා ෆසේහෙන් ආහර්මෙන් නුෆෙනිදානේ. එකමක විස්නේත කඩුවටියගේ හතුරුපෑකු ෆැබ්බෑ බරෝසාවනී ආහර්මෙන්ගේ මච්චක්කං. ආහර්මෙන් මේ කඩුගේ නර්සරි. කුදි කුදි මස්තන් එසොරුමෙන්ගේ කානාය බරෝසාවනී ආහර්මෙන්ගේ මච්චක්. අදි එසොරුමෙන් හිමායකම් හෝදනීවෙස් ආහර්මෙන්ගේ කිබෑ. ඒ මස්ත බොඩතිවමුන් කෑවුලෙනි කොම්බයි. හම යකීනුම් වෙසෙයි තියා ඉන්සානු. එකමකු අහරුමෙන්ගේ ආයිලා තිදනී හලාකු කුරමුන් නෙති කුරමුන්. කණඩුගේ ෆිනිහුණුමින් මතිවුමා අහරුමෙන් දිරිවුලේතන් තගයියරුකොන් හදමුන්දාතී ඉතුර මිතාග අහරුමෙන්නක දිරිවුලවේ කන්නේ. ආදෙස් කුරන් අහරුමෙන්න ගෙල්ලුන් දිනුම් හුට්ටාලා.
2: දිවහිFM 91 MHz දිවහිFM දිවහින් නායකු 91 MHz

0: ඒ මවෙස් සුට්ටා ලෑෆින්
1: අහරම සුට්ටා ලෑෆින්
2: ඒ ලිස්ටක මවෙස් හිමනාලා
3: අමිල්ල ෆෑසාන්දෑගෙන් අමිල්ල හසිඟට ගෙල්ලුන් දිරුමකි කිහා මොයකමේ ඒම මවෙස් සුට්ටා ලෑෆින්
4: දුම්ෆයි අහරුමෙන්ගේ හතුරේ දුම්ෆතුගේ ස්තුමල් කුරුම්ගේ සබොන් දිමාවා සිහී මස්සල්තවගා ಅಹರಕು ಹೆಮ್ ಮಿಲಿಯನ ಬುರೆಕಿನ ಮೀಹು ಮರುವಾಕಮ ತಫಾ ಸಿಸಾಪ್ತಕುನ್ ದಕ್ಕ ಫಸ್ನು ಜೆಹಿ ಅವಹ ದುಂಫತುಗೆ ಇಸ್ತಿಯು ಮಲ್ಕುರುಂ ಹುಟ್ಟಾಲ ಮಾಹಿಂಗಾ

0: මේකෙන් කොම්මෙ ලබේ කුමිස් මුණෙදනී කොම්මවෙස් මීහෙකෙ හයාතුගේ වාහකතකෙ
1: ොමරෙකුස් මෙෙන්දමු දේ ජහරු දිවිහි ෆෙමුන්තිය එහුන්තෙරන්න ගෙනස්තනී ලෝබීගේ එහසාස්ථාවගේ ලවතම් හිතුගෙ තෙලුම් අවස්කොල්ලා තිබාගේ බෑවරයාගේ හඳන්තන් ආකුල්ලවෙන ලවත හමේකනි නුවදිහයකෙ මෙගහත්ස් දිවිහිෆෙමුම්
2: හිමබිහි රක්කා අතවුම්
3: හිමබිහි වැක්සින් දෙඩෝස් හමකුරුම්
2: සෑබෝන් ලෑගෙන් අත්දවුම්
3: කෙස්සා කිබී අලානම අගයා නෙෆෙ නිවාකුරුම්
2: ಹಿಮಬಿಹಿಗೆ ಎವ್ವಸ್ ಅಲಾಮಾತೆನ್ ಹುರಿನಮ ಮಾಸ್ಕ್ ಎಳುಂ
3: ಅದಿ ಹಿಮಬಿಹಿಗೆ ಅಲಾಮಾತೆನ್ ಹುರಿನಮ ಏಕ ಹೆರಿವುಂ
2: ಹಿಮಬಿಹಿಗೆ ಅಲಾಮಾತೆ ಫೆನಿಜನಮ ಲಸ್ನು ಕುರಬಾ ಸಿಹಿ ಫರ್ವಾ ಹೋದವಾ
4: ನೋದಿಯೇಕೆ ಮೆಗಹರ್ಟ್ಸ್ ದಿವೆಹಿ ಎಫ್ ಎಂ ಅಬದುವಸ್ ಎಮ್ಮೆಗಾತು

0: එතම් මිතනෝ එතම් මිතනෝ එතම් මිතනෝ
1: ක්ලෝසියම් නුවත ෆ්ලේවියන් එම්ෆිතියේටයිකි ඉටලීගේ රෝම්ගේ මෙදගහුන්න දුනියග මිහා තැන පිනාකුරි එම්ම බොඩු එම්ෆිතියේට මේ මීලාදීන් හැද්දිහයා අඩිහයා දෙමෙදු බිනාකුරි තනේ මියදු මී දුනියගේ ආ හැඟ ජැප්ගේ තෙරේකා හිමනේ අදි රෝමන් එම්පයාගේ පාර දක්කුවෑදේ එම්ම බොඩු රම්සු මේ බිනාගේ මසැකෙ ෆෙෂී එම්පෙරා වෙස්පේසියන්ගේ දවුරුග මීලාදීන් හැද්දිහදේක මිතම් බිනාකුරුමං අං අහරුණෙගි එගොතුන් මිතනුගේ මසැකෙ නිම්මාලී එම්පෙරා වෙස්පේසියන් ඒනාගේ දරිකලුන් එම්පෙරා ටයිටස්ගේ දවුරුග මීලාදීන් අට්ටිහෑග මිබිනා හෙදුම බේනුවා ෆෑසා හෝදාෆවනී මීලාදීන් හැද්දිහ වන ගරුණු ගුදුස් හිෆුම ෆහු එතනුන්ගෙන හසානාතකුන් ක්ලෝසියමකී ඒගේ සමාන පලායිරු වරක් කුරියරා ෆවා උකුළුතකෙ බේනුන් කොක්ගෙන් හදාෆවා බිනායේ මී බිමුන් මච්චන් හතරු බුරියක් ගෑගණක සාලිස් අම් මීටරු උස් බිනායේ මීගෙ බේරු ෆාරු හදාෆවනී ට්‍රෙවටයින් හිලෑ මිතනුගා එ ෆහරා ෆන්සස් හාහා අඩ්ඩි හාහා දෙමෙද අදතක මීහුන්න කුළිවරු බලන් තිබෙවේනෙ මීහුන් වදෙ නොකුමෙ හෙදුමන් අඩ්ඩි හදොරාශූරේ අවින් සලාමෙ වුමටකා මුඩි එන්තිෆේ ටාමතිීගා ෆොතිගඩෙ දෙමේනෙ ෆත හාස නිසාමෙ ගායම් කුෆාහුරේ මි ක්ලෝසියම්ගේ මෑදානුගේ හයිපෝජියම් නුවත බිමුගේ අඩී ගහංගුරාම වෙරින් තිබේ කොටරිතකා වලු ජනවාරුම් බෑතිබ්බා කොටරිතන් හුරේ මිතනුන් කුළිවරු මෑදාන මච්ච ජනවාරුන්නා මීහුන් එරූමටකා ලිෆ්ටු ෆද මෙකේනිකල් සිිස්ටම්ත බේලුන් කුරි මි ක්ලෝසියමකී මුනිෆුයි ෆිලූමුගේ කිහරක ඇත්ත බාවා මරුකසේ එගොතුන් මි කුළිවර්තො ගෙතරෙන් එමෙ ෆාහග කොල්ලවේ කුළිවරුගේ ගොතුග ග්ලඩියේටරුන්ගේ හංගුරාම හිමිනිිෆාවේ අදි මීගේ ඉතුරුන් එෆ්‍රිකායින්නා මෙදිර්මතින් ගෙන්න සිංගායා මිනිකා වගු ෆද ජනවාරුන් නායකුකුරා හංගුරාමතවෙස් මේ මෑදානුග කුරියක්ගෙන් ගොස්වවේ අදිවෙස් ෆාහග කොල්ලවේ තෆාත් කුළිවරගේ ගොතුග මේ මෑදාන ෆෙංහලා කුදි උළඳු තවග කණඩු හඟුරාමත දක්කෑදීෆවේ ගුදුරතී කාරිසාන්තකා හාසකෝ බිංහෙලුන්තකා හඟුරාමතවගේ සබබුන් ක්ලෝසියම්ගේ බය බෑත මියදුවනි වීරානාවෙෆ නමවෙස් මියදවෙස් මී රෝම සියාර කුරා කොම්මෙ මීහකු කොම් මෙහෙෙන් බලාලංජෙහේ තාරීහි එමෙ මුහිමු එබ්බින
0: එතම් මිතනෝ එතම් මිතනෝ එතම් මිතනෝ
2: දිවේ එෆ්එම් නුවදිහේ එකෙම් මෙගාහර්ට්ස් දිවෙහිඟ මොනිෆුයි ෆිලුවැදිය නොමුග අබදුවස්

0: ගඩින් මිහරේ කාරකට සෝණ මිටින් ගෆ් මිවන යන කසිතුරු බෑවරික මි වාහකද කදනි අස්සම් ලේකු නියුමා
1: ආ වාහකු සලා
0: කීන හාලු නියුමා
1: හාලු
0: හාලු විකෝ උලේ හෙන්න හිවනි කොම්ස් පොර මසකට
1: නෝනි ආ යෝනි කවරු මි සෝබන අමරු නග
0: කවරු නග කවර දොන්නනි මි ඔවිස්සාර එක ආ
1: හා එක දොන්නින් ගේන විස්සාර විස්සාර වානු එක
0: කාර විස්සාර මියොන් හුරි හදස් මිය දෙය එහා හුණු ගත කොති කන්න කුරි කීවේ තාලි
1: બરાબર
0: માર્કેટ જશે માર્કેટ ઓફ દુ હે તો
1: મેંગે દે ના મે ગોરવા દા જી દાને
0: દાહી દાહી વિયા ગોસલાણી દો
1: હા મે મે ગિનાન દે તંગ
0: હા ઓકે હે વિ મેંગા લાવાડો હા મા કોં કોં કુચ કા હાસ કોલ્લાની
1: ની ગાડી આડવા હે તને ન સમય
0: ઓકે લાવ જહાન વર બિઝી કોં લે હે હીવણ વર વેદુ મસલા ની ઉમા વાકી વેલાને કે
1: બુદુ વેદ મે ઉલન
0: હા ઓકે

0: නොදියක මෙගහට් දිවහිෙක්ක අබදුවස් එම්ම ගාත.
1: මිජහුණිය කන්තක දෙල් ආහිකනු මෙතනු එම ඉංචි විස්කුරියක ජස්සාදවක්. නිවරු නොකුරියයා මීම් පිකපේ විස්කුරියක නුජයන්.
2: එක්ස්කියස් තංකොල තක්කෆානන්ත.
1: දත්තා මවිස් මෙවල නව තංකොල නොදිවිගෙන්නේ.
2: අහරෙන්ගේගේ දුරුමතීගේ තීනි. තියපුර තංකොල කුරිය වියස් පහත වියස් ජස්සාදෙම අහනගිය වදවේනි.
1: එහන්ත සොරි.
2: දැල්ෆ්ලා සමා තිතා ඉඳගෙන් කෝචෙත්ත කියවේනි. බේරුන්ගෑ මෙහිවේ අඩුපක් ගඩු ලාහිකෙන්නු කියවාක.
3: මම්මා වකි මච්චන් එරියස් කියවේත ජෙහිකෙන් හුරිගෙන් ලවජහා ශෝකුලේ අඩුනුන් එහෙන් අඩෙන්නේවෙන් අති ඒගේ මතීබෑ හද අඩුපක් ගණඩා හැති බොලුකරිස්සායබ.
2: දෙන් කී කුරාණි දැර්ෆලා එහෙලි කුඩ මිහ ඉරුකොලින් නුවන් නින්දවාක මින්කුමැලි සිහාරය අද මිවුණුනි ඒන හේලම් වෛර නමාදල් වෙස් අර.
0: හමහිමේ මාහෝදය ගෑම් කුරුම කොම්ම මීහෙකු වෙස් එ මීහෙකේ ෆර්තිය සිල්මා අදා කුරබා.
4: එම්මි ෆහරකු ඉවුන් නමස් රාගෙන් හිතා කුළෙල ෆාන එකමුකු ඒගෙතෙරෙන් හඳාන් හුරි කිතර රාගු බයික එච්චෙන්නුම් කොපී එවෙස් නුම් දිවෙහි ෆස්කඩුන් උපන්වි දිවෙහින්ගේ ෆහුරුවරි අමිල්ල අඩුත අමිල්ල රාගුත මි ලවතවගේ නන්තන් ඉගෙනී කියාවර කබ්බා. මි ලවතන් හිමනේ අල්බම් ගේත දිවෙහින්ගේ මි අගුහරි රාගුතක ලව කියා ලවකුන් තරිනකී කොබෑකන් එගේ බා. මාසිගා අඩු ඉෆාවා රාගුතකා මිහාරු නුකුන්නමුන්දා ලවතෝගේ මාලුමාත් එගේ වරේ බලාලා ටෙස්ට් කොල්ලමා.
5: චාලු රාගු
4: ආදිත්‍ය දුවහුගේ රේගඩු අක්කටි ෆන රෑන් බෑවිරිවුම් මම මෙසජ් කුරාණි පියසමේ ආයෙන්
6: මීහුම් බුනේ ලොයිපකී එතන් හාස් වාහකෙන් බුණෙ දේහු සාසකේ එහෙනම වෙස් මීගේ මේ උපාවිරිකන් ගෙනුවනි ඒ වාහකතකායකු හික්කෑම රාගෙ කුලලා මිහුණීමා

දෙන් මියල්බමුන් මේ ගෙනස් තේලවකි නයිටින් ගේල් මේ නෝරා ජෝන්ස් ගේ අමිල්ල ෆේවරට් ලවකම මේ වනි මේ මුලි ඇල්බම් ගවස් එන අමිල්ල ලේෆවා දෙලවන් තෙරෙන් එල්ලව අනිල්ලවකි අර්මෙන් කුරින් දෙකේ ටයිටල් ට්‍රික් මුලි රෙකෝඩ් කේ හෙල්ලවතකා අලා බලාරු මේ හින් නුතනවස්වාපදා එකමකු කමකන් එදි හෝදා කාලා තෆාත හකතෙන් නොත වයිබෙන් එකුල වේලවෙන් music critics bunagotun mi fahuge album tawga nora jones enege amilla lavakyum ge style kuriyagen dane misrab emme furutama dakkali kuda balalume mi lavage lemuga beenung go famiwa nightingale laki regandu higgam ko lavakyum mashur duunyen adi pai gadimi wahaka tawga andiri ge teren fenna ummidu ge ramze besme mi lavage e duuni sifogod deni lavakyum tiriya intihan intizar kura ಲೋಬಿವೆರಿಯಾಗೆ ಬದಲ್ಗ ಏ ದುನಿಯೆಗೆ ಕೊಮ್ಮಿವೆಸ್ ತನಿಗೋಳೆ ಏಕಮಕು ಅಂಡು ಫೋರಾಫದ ದುರು ಹಿಸಾಬೆಕ ಹೊರಿ ಮೀಹೆಗೆ ವಾಹಕ ಲವಕಿಯುಂತೆರಿಯ ನೋರಾ ಜೋನ್ಸ್ಗೆ ಫೇವರಿಟ್ ತಿಬೆಫ್ನ ಕಮದೇತೋ ಅಡುವಹಾಲಮಾ

0: නුවදියේක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මේ ගාතුක
1: දෙම්මෙ අඩවිගෙන් තිදියල්ලවකී මි අල්බම්ගේ ලවතක් කියාපවා නෝරා ජෝන්සන් එම්මෙ කම්තාලව දෙම්යති අර්ගණන් එමෙ රීති ලව ලවෑගේ නමකී ඇගොට් සීයෝගෙන් මෙ ලවේකී නෝරාගේ ගෙන දොස්සී බෑන්්මේට් ජෙසී හෙරිස් ලේපවා වරන් අසරුගද ලවෙ මෙ ලවෑගේ මියසිකුන් තිබෙෆ්න ඉවේනිී හමේකිනි පියානො එන්නු ලවෑගේ තෙරෙෙන් වර හිග්ගෑම් ගොතක ෆාළුවානෙ වයලින්ගේ රාගුතකෙ මේ අරණ හම එමෙ හිග්ගෑම් කමකි මිල්ලවෑ ලවෑ ගෙනෙමුගේ මහනෙ බලෑරු මේ අමිල්ල නෆ්සුගේ මච්චන් ඔන්න බාරු කෙඩි මීහෙක්ගේ ලෝබීග දීවානාවුම්ගේ වේන් කියෑදේ ලවෙ එමීහකා දුරුග හුන්නන් කිතෙමෙ බේනුම් වියස් එමීහිගේ ෆරාතුම් ෆෙන්න කොම්පෙන් ඊශාරාතකුන් අමිල්ල ඉයුතියාරුම් බේරුවා වාහක මේ ලවෑග මි දැක්කනි මේ දෙකොළු හදන් කිතෙමෙ උඳගූ වියස් අහරෙන් අදි එෆ්ආර් නමවෙස් එමීහකා බද්දල් කුරන් එබ ජෙහේ බුනේ හිතුගේ ඒදුමන් අමාන්දේ ගොයි වර රීතිකුන් සිෆකොත්දේ ලවෙ එම් මිහා හිසාවුන් ලස්කුරුමෙන් නැති ලව අදේ ඇගොට් සීයෝගෙන්

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගාහර්ට්ස්
1: නොමදිය එක මෙගාහර්ට්ස් දිවෙහි FM

0: نودي هيك ميجا هرتز دي بهف مو ميجا ديجا كوريا ميداني سبورتس بيت مي سلسلة كي شو تا ميجا نستني كو مي هو متو هيك من درو ديت زهايرو دين مي شو كا كوريا مي بكي دا ريال توكسون مي با دا مي با كا مي كو مي بس هما جا مي هيك واه كا كولي مي ايفالا نينجي فاتون دين فاتون تايار تا واه كا كولا دو حال
1: The Real Talk Zone.
2: අරුගොඩ කි ෆාතුන් නායකේ වර දුවස්පන්දන් ට්‍රේන් කෝරි ට්‍රේනින්ග් පාර්ට්නර් ෆාතුන් නායකේ මේ ෂාක්ස් කෙක් බොක්සින් ගයා ඒසී බීජේජේ ගයා දැන් අරුගොඩ වර දුවස්පන්දන් ෆෙනිෆර් බෝරි ෆාතුන්ගේ ට්‍රේනින්ග් මේ ට්‍රේන් කෝරා ගොතාච්චි ෆාතුන්ගේ වර ස්ට්‍රෝංග් වර්ක් එතික් කැ හුන්නාන වර ඩිසිප්ලින්ඩ් වර කන්සිස්ටන්ට් වාන අනින් හේ කලහ බොඩ සීක්‍රට් එනි නන් සක්සස් එකන් ඇන් ඉට් ෂෝස් විත් ෆාතුන් දෝ ෂී ෂෝස් අප් එවරි ඩේ ඇන් ෂී ඩස් හර් ඇඩිෂනල් වර්ක් හර් හෝම් වර්ක් හම අපදුස්තු I have never seen her in normal gear. She's always in training gear. Abadus. I mean, she's 24/7. She's a true martial artist. Fatum Fetti me Taekwondo 2018 sabu coach Ayuba coach Kinan Naike. Ede me hunna ki hama maade Taekwondo introduce kore demi hum at a world class level hama var rangal and they produced a good first batch of black belts around 2019-2022 sabu. And Fatum was among that batch. And since then, Fatun has worked a lot with kickboxing to transition to kickboxing though. Then she has worked along with coach Nasir Pintushan and coach Ibrahim Naja along with myself. Three of us, we do Sharks kickboxing and we are currently developing the next batch who will hopefully go and fight in KFL. The opportunity to fight at KFL though, Meethi Genestini, coach Nasir Pintushan. ඒවර බොඩු ඔපචනිටි එකල ලීගක මේ ෆයිට් කරන් දෙමු එහෙම හුරිහා මෝල්ඩිවියන් ඇත්ලීට්ස් උන්නවස් මේ කහල ප්ලට්ෆෝම මේ හෝදා දෙනුම කිවර රඟලු කම කෝච් නාසර් කොද්ද මේ රොබර්ට් ෆාතුම් වර බොඩු එච්චේ ඒකම්ප්ලිෂ් කරේ මේ KFL වින් අද මෝල්ඩිවියන් කොම්බට් ස්පෝර්ට්ස් හිස්ටරි එක කොනේ මෙහා බිග් වික්ටරි මේ කහල ලීගක ගේ මේ ර බෑවර ඇමචර් ලෙවල් කොම්පිටිෂන්ස් කයා WBC කහල එච්චස් කේ බොරි කොම්පීට් කොප්ප මාලින් කේ ඇත්ලීටෝ ekam faatum kuriha me kala big victory debum ki war bodu kama plus her performance was incredible her complete domination plus she got a finish though that's a very big deal at a level like that aim a huge props to her and we hope to see her succeed in the future too hama we ka gena kantak the
1: real talk zone
0: ගේ මිදෙයි ෆාතුන්ගේ කෝච් আদি ට්‍රේනින් පාර්ට්නර් සුකන් හසන්ගේ වාහක කොළ කීකේ බුණනානි ෆාතුන් සුකන්ගේ වාහක කොළ
3: සුක් වර සපෝටිව් ෆාතුන්ගේ මාෂල් ආර්ට්ස් ජර්නිග සුක් කී ෆාතුන්ගේ බ්‍රෙසිලියන් ජුජුත්සු ගේ කෝච් දෙම් එකඩමීග උලේ ෆාතුන් එහෙන් මාෂල් ආර්ට්ස් ප්‍රැක්ටිස් කරා තම සුක ෆෙනි ෆවුන්නානි පෙන්නන ටයිකොන්ඩෝ ග උලේ තන් කික් බොක්සින් ග කොඩකෝ ඒ කියලන් දාතන් අස්සු දෙගේ අමයින් කොෂ කික් බොක්සින නොහද දෙම් 2018ග ටයිකොන්ඩෝ මේ ජොයින් වගෙන් ප්‍රක්ටිස් කරමු හම ටයිකොන්ඩෝ නිම්මාෆ දෙන් ඉන්න නේරුග කික් බොක්සින් එම මේ කාලකලාහේ තිං එක්ලා එක්ලාස් නගාදේනි ඒරුග ඉබ්‍රහම් නජා ඒ කික් බොක්සින් කෝච් දෙම් ටයිකොන්ඩෝ නිම්මාෆ එක්ලාහ බෙස මඩු කොරාන ඒරුගද ඒ 2018 නිසාබ්ග දෙම් නජායා එක්ක කික් බොක්සින්ගේ බේසික් ලයික් කුඩකො පංජ සච්චේ වරල් ඒරු එක්කුත්ක ස්පංච කොරාක වෙස්නේගෙන දෙන් කෝච් නජා කොඩකොන් එහෙන් බර බොඩක් කියාදේ වර බොඩක් කියාදේ කිරියා කුඩකොඩකො පංච කොල් දෙවේ වරුව ෆවුන්නානේ ද කික් බොක්සින් ක්ලාස් නිම්මා ෆදෙන් ඔන්න ඔන්න self defense ක්ලාස් වෙස තාගදින් self defense ක්ලාස් මාරු කරානි දින් self defense ක්ලාස් උලලාෆ දෙන් දානිගේ දෙන් ඒකත දෙන් ඒ sharks martial arts academy ගොන්න ක්ලාස් තන් ඒ ඒරුගද දෙන් sharks martial arts algorithm එක නැස්තිනි algorithm ගේ මෙන්ගේ taekwondo ಮಾಸ್ಟರ್ ಅಯ್ಯೂಬ್ ಮಮ್ಮಿ ಫುರ್ಸತ್ಕ ಅಲ್ಗೊಂಡ್ಮೆಂಗೆ ಮಾಸ್ಟರ್ ಅಯ್ಯೂಬ್ ಅವರ ಪೊಡ ಶುಕುರಾದ ಕೊಲಂಬೇನು ವೇನ್ ಫಾದಂಗೆ ಎಮಿ ಮಾರ್ಷಲ್ ಆರ್ಟ್ಸ್ ಜಾನಿಗ ಎಮ್ಮೆ ಬೊಡೆ ಸಪೋರ್ಟಿಂಗ್ ಲಿಪುನಿ ವೆಸಮ್ ಮಾಸ್ಟರ್ ಅಯ್ಯೂಬ್ಗೆ ಫರಾತು
0: ದೆನ್ ಮೀ ಕುಳಿವರ ಕಿ ದೆಂಗ್ ಹಮ ಕುರಿನ್ಸ್ ಫಾ ಕೊಫಿನ್ ರಾಜ್ಯಗ ಮಾ ಆಮು ಕುಳಿವರ ನೂನೆ ಮೀ ಕಿ ದೆನ್ ಆ ಇಲಾಗೆ ಫರಾತು ದಿ ಬೇ ಸಪೋರ್ಟ್ ಕಿ ನೆ ಫಾತು ಸಿಫಾ ಕುರಾನ್
3: Aila I'm just for supportive me hama class ta onna gadi ang hama alugana ma peenun gadi ek practice adam fursa tu dena da e den mara pod support edda
0: combat ami kulivarta ki me gina phara ka bol kore vene kala ang hen ku dinai ha gule kulivarta ke nu ne ves then em furata masdu fatun ge mi aila ge farata nu ni mamma bappa me ge farata ki ke aslu furata mabuni me kama shau gore kam faalu kurima
3: ವರ ಸಪೋರ್ಟಿವ್ ಅನೆ ಹಮ ಆಳುಗಂಡು ಕೂರಂ ಬೇನು ಕಮೆ ಮೀ ಹಮ ಬೇನು ಕುಳೆ ವರೆ ಕೌಳೆ ಫುರ್ಸತ್ತೇನೆ ಸೊ ವರ ಸಪೋರ್ಟಿವ್
0: ಕೊಕ್ಕೊಮೆ ನುನಿಯಮು ಆ ಇಲಾಗೆ ಹೆಂ ಫರ ತಕೊಂ ಮಿ ಕುಳಿ ವರ ಗುಳೆ ತ ಫಾತು ಫಾತುಂಗೆ ಆ
3: ಇಲಾಗೆ ನೋಳೆನೆ ಆ ಫೆಮಿಲಿ ಎಸ್ ಕುಚ್ಚು ನೋಳನ್
0: ಏ ಮಣಿಕ ಸಿಂಗ್ ಅಲವೆ ಕದ್ದ ಮಿ ಫಾರ್ ಕೊಂಕ ಅಲವೆ ಚಹ
3: ತಂಕೊಳೆ ರಿಲ್ಯಾಕ್ಸಿಂಗ್ ಮಡ್ ಮ್ಯಾತಿರ್ ಲವೆ
0: ಲವೆ ಫಹು ಪತ್ತಲ್ ಕೊಲ್ಲಾನ

0: නුවදියේක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මේ ගාතුක
1: රීඩ් අපතවෙස් රීඩ්

එවරෙන්ගේ තහියතකි සලාම්මෙල් අදි දීලත්වගම්වා ධර්ම එබහි සුවර්ග එවරෙන් නට්ටක එකලාංගේ තයාරු කරවිය.